සංගීත විජේසූරයගේ හඬින් අපි ඒ ගීතය හැව්වේ. ඉතින් එහෙම තමයි තින්නේද? සඳ රජුන වඩිනවා ඉතින් පේනවා, මල් පෙරහැර පේනවා, සත්මහලින් බැහැලෙන්න කියලා ඉතින් කියනවා. ප්‍රේමය ආදරය ඉතින් නේද? යම දෙයක් එක්කම ඉතින් ජීවිත ඉස්සරහට යනවා. තවත් ලස්සන සින්දුවක් අහන්න ඕනේ. ඉතින් මට මේ වෙලාවේ මැසේජ් එකක් එවලා තියෙනවා WhatsApp වලින්. තුසිත අපිටත් ලස්සන සින්දුවක් ඕනේ අයියේ, මේ වෙලාවේ වහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම අයිබෝවන් මඩපාතින් ලක්ෂ්මන්, තමරා, ඒ වගේම නිශානි, චේතනා, තේජා, අවෝර්, පුංචි පුතා භාග්‍ය, අවිෂ්ක සමග සේරුවාවිල KDA සමරසිංහවත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. කටි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ සිහිනමට මැසේජ් එකක් එවලා තියෙනවා. පවුලේ කට්ටිය එකතු කරගන්නයි අපි මේ වෙලාවේ වහගෙන ඉන්නවා. මං හිතන්නේ තලවතු ගොඩ මං හරිනම් අපි වහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් සිහිනගේ සිහින සියල්ලක්ම ඉෂ්ට වෙන්න කියලා ඉතින් ඔන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම. 0718 83 83 මැසේජ් එකක් එවන්න. කවුද මේ වෙලාවේ අපි වහගෙන ඉන්නේ කියලා එකතු කරගන්න ඉන්න අය ඉතින් මම එකතු කරගන්නම් ඉස්සරහට. තවත් ලස්සන සින්දුවක් අහන්න තමයි එහෙනම් ලෑස්ති වෙන්නේ. ශෂිකා නිසංසලාගේ සින්දුවක් තමයි තෝරගත්තේ ඊළඟට අහන්න. එහෙනම් කට්ටියක් කොම එකතු කරගෙන ඔය අහසේ ලියපු දේවල් නේද? ඉතින් මතක තියාගෙන මේ සින්දුවත් අහමු එහෙනම්. මේ ශෂිකා නිසංසලා.

0: ന്യൂസ് വീക്കെൻഡ് വിത്ത് സുപ്രീം റേഡിയോ. ഉസസ് മുതത്വേ അത്യാവശ്യ ബാണ്ട നിങ്ങളുടെ അടുമുന്നിലിട്ട് കഥയ്ക്ക് നവതമ സുപ്രീം ഫ്രഞ്ചായ
1: රස
2: පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට ද වෙල්කම් ෂෝ. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෙර තුන
5: උත්සාහයේ පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වෙනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන කතාවකටත් කියන නිපු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙවෙයි, සමහරවිට දැන් ලක්ෂ පාරකට පැනලා තියෙන. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනි වල නේද?
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ලොව සුන්දරතම පාරාදීසේ
6: මන බැඳුණු ඇසෙන කොටුම තන්සෝයා උදේම යම සත්‍යයක්
0: Travel with Supreme
6: සතියේ දවස් 5ව
3: The Welcome Show අහන්න.

0: ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි, කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් එක නෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
2: පිටරට උදවියමයි හිතේ. අනේ මල්ලේ, අපිට කහට ගස් දිගේට දෙන්නකො.
1: අයියා මේ සින්දුවම දානවා නම් චුට්ටක් අපිට ගැළපෙන දාන්න හරිද?
0: හරි හරි, ආහාරෙ මෙහින් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.

0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් එක පටලන් පේන්නත්ත. හරියට දාගන්නකෝ.
2: Welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන හිනා වෙලා ආසාවෙන් පටන් ගන්න පටන් ගන්න සතිය දවස් පහේම උදේ හතට. Welcome show.
1: අනුග්‍රහය
3: වාර්තාපිට වාර්තා කබලි කෝටි 8 NLB තනට තහන විතරයි රුපියල් කෝටි 13.98 ඉක්මවු දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තහන දහනේ බිඳින ඔබත් කෝටිපතියෙකු වන්න.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
6: 89.1

11 විනාඩි 54යි වෙලාව. සුප්‍රීම් රේඩියෝ සතිය අන්තයේ තින් ඔන්න අපිට තවත් අලුත් පැයකට යන වෙලාව වෙවිලා තියෙනවා. 89.1 89.3 දිවයින පුරා ඉතින් ඔය අහගෙන ඉන්නවා වගේම තමයි. ඉතින් අපිව TikTok live එක හරහාත් මේ වෙලාවේ වගේම අපේ වෙබ්සයිට් එක හරහා මේ පිටරටින් ඉන්න යාළුවෝ ගොඩ දෙනෙකුත් අපිව අහගෙන බලාගෙන ඉන්නවා. ඒවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඉතින් 0718 893 893ට WhatsApp message එකක් එවන්නත් ඔයාලට පුළුවන්. වැඩ කරන තැන ඉන්න අය, ගෙදර ඉන්න අය නේද? හැමෝම ඉතින් එකතු කරගන්න අපි ලෑස්ති වෙලා ඉන්නෝ. මේ වෙලාවේ TikTok live එකෙත් නෆාෂා මාව අහගෙන ඉන්නවා කුවේට් වල ඉඳලා. ඊට පස්සේ ඉතින් අපේ සසී, ඒ වගේම ශාෂ් ශානක ඉන්නවා, ඒ වගේම ප්‍රියන්ත ඒකනායකත් මේ වෙලාවේ අහගෙන ඉන්නවා, ඒ වගේම මංජුනිත් හිටියා එකතු වෙලා, ඒ වගේම සසි ගැනත් මම ඉතින් කිව්වා. ඉතින් මේ කට්ටිය ගොඩක් ඉතින් අහගෙන ඉන්නවා. මදු ඇවිල්ලා හිටියා. ඒ කට්ටිය හැමෝමත් ඉතින් එකතු කරගෙන අපිට එහෙනම් යන්න වෙනවා. ඒ වගේම මහි ඇවිල්ලා ඉන්නවා. මහිපත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඊළඟට ලෑස්ති කරගත්ත ගීතෙත්. අපි එහෙනම් අලුත් පැයකට යන්න තෝණි. මම ආයෙත් ඉතින් එකට එනවා ඔයාව හම්බ වෙන්න. ඒ නිසා ඉතින් දිගටම සුප්‍රීම් රේඩියෝ අහන්න ඕනේ. කාලා බීලා ඉතින් කට්ටිය සතුරෙන් ඉන්න ඕනේ. ඒ වගේම ඉතින් ඔයාලට මතක් කරන්න මේ පොසොන් පොහේ නිමිත්තෙන් විශේෂයෙන්ම මේ පොසොන් සමයේදී පුංචි අපි පොසොන් සමරන්නේ මෙහිමයි මාතෘකාවෙන්. අපේ පුංචි පොඩ්ඩන්ට අවස්ථාවක් ලබා දීලා තියෙනවා අපි ඔන්න චිත්‍ර ඉදිරිපත් කරන්න සුප්‍රීම් රේඩියෝ අපිට. තෝරා ගන්න පුංචි පොඩ්ඩන්ට අපි වටින අවස්ථාවක් ලබා දෙන්න සූදානම්. වයස අවුරුදු 12ට අඩු ඔයාට තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. ඔයා පොසොන් සමය වෙනුවෙන් අඳින චිත්‍රය අපිට එවන්න ඕනි WhatsApp message එකක් විදිහට 0718යි 893යි 893ට. ඉතින් ඔයා එවන චිත්‍රය අපි තෝරගන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඒ චිත්‍ර අපි social media වලත් ඉස්සරහට යොමු කරන්න බලාගෙන ඉන්නවා. පුංචි පොඩ්ඩා ඉතින් කොහොමත් ඉතින් පොසොන් සමයත් එක්ක ඉතින් පොසොන් පොහොය ගැන පොසොන් කාලය ගැන චිත්‍ර අඳිනවනේ. ඒ චිත්‍ර ටික අපිට එවන්න එහෙනම්. හරි. එහෙනම් හැමෝම ගොඩක් ආදරයෙන් එකතු කරගෙන අපි තවත් ලස්සන සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. 89.1 89.3 දිගටම සුප්‍රීම් රේඩියෝ අහන්නේ නැතරේ ඉතින් මේ පැත්තට මැසේජ් එකක් එවන්න එකතු වෙන්න. එහෙනම් අපි එකට ආයෙත් නැවතත් හම්බ වෙනවා. අහමු.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ඔය තරඟ කරන්න ඕනේ කාර්යාලයේ ඉන්න කෙනා එක්කවත්, යාළුවා එක්කවත් නෙමෙයි. ඊයේ හිටපු ඔයා එක්ක විතරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
1: 100ක්ම ඔබ යතේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: Endless Weekend with Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවිලේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙන සල්ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවල ගනේ මුල්ල නාරම්මල් සාගම්පල
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එක්කම රූටින් එක
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නත් හරියට දාගන්නකෝ
0: වෙල්කම් ෂෝ කලබලෙන් කම්බලි කමෙන් පටන් ගන්න උදෑසන හිමා වෙන ආසාවෙන් පටල ගන්න තුරුම සතිය දවස් පහේම උදේ හතට වෙල්කම් ෂෝ
2: අනුග්‍රහය
3: වාර්තාපිට වාර්තා කබලි කෝටි යටේ එන්ඩෙල්බී තනට තහන විතරයි රුපියල් කෝටි 13.98 ඉක්මවු දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහතන සම්පත තහන විතහනේ වෙන දෙදෙන ඔබත් කෝටිපතියෙකු වන්න
4: මෙල්ටෝල් හිසරදය උන සිම්පති ශාව අඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහලය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
5: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
6: මිනිමුතුමාල පලන්දා

සිතුවිලේ සිතුවම් කරන සතියේ ඉඳ බල රාත්‍රී 7ට අනුග්‍රහය එන්.

0: සැපත් වෙනවාක.
1: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
2: එම මෙහෙම
3: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස,
1: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
4: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
1: ඈ හැබෑවට
5: සුකේ දවස් පහේම දහවල් දෙකට
6: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නැගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
7: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: സുപ്രീം റേഡിയോ അവസാന പ്രശ്നേ ആശാ പിതമു ഐസ്രഹ ദെന്നെ ക്രാണ്ടു വിനോ വകകീമക് തീന പുറവസി കെട്ടിയിട്ട് ഈ വിളവയാ ഗ്യുതുക മൂകദ്ദ
1: മന്നം കരണ്ട വാടി വെനേക മൊകദ നത്നം പിടിപസി ഞായട ഹോന ബലിയ പലാ ഗന്ന വെന്നി നേനെ
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න. ටෙම්පෝ ටවුන් with Ashi.
3: The welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෙර තුන.
4: උත්සාහයේදී පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වෙනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන. කතාවකටත් කියන්නේ නිබු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙමෙයි. සමහරවිට දැන් ලක්ෂ පාරක් විතර පැනලා තියෙනවා. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනිවලට නේද?
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The welcome show 89.1 89

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

සීතරයායාමිනිතරක් නෙවෙයි ඉතින් නේද. මොන මොහොතක වුණත් තහන්න පුළුවන් ගීත. චනරසන හෙටියරජ සමඟ චනල එක පෙරේදා ගීතය ගෑන කළේ ඉතින්න යුග යුග මතක තියෙන ගීත ඉතින්නේ. ප්‍රවීන අපේ ගායක ගායිකාවන් අපිට ඉන්න විශේෂම තුරුණු ශක්ති වේදිකාව හරහායි වගේ මෙතින් තවත් බොහෝ තැන්වල ඒ වගේ ඉතින් ලංකාවේ අපේ ගීතය කොච්චර පෝ සදනේ අපේ මියසිය මියසි වත ඉතින් පුදුමාකාර විදිහේ පොහොසත් ඔන්න ඉතින් නැවතත් මං ඇවිල්ලා තියෙන්නේ පැයක විරාමකින් පස්සේ සවස 4 වෙනකන් ඉතින් එක දිගට වට සින්දු අහන්න පුළුවන්කමක් තියෙන අපි දවල් දෙකේ ඉඳලා හින්දි සින්දු තමයි අහන්න ලෑස්ති වෙන්නේ. ඉතින් 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහනින් අතර මැසේජ් එකක් එවන්න අනිවාර්යෙන් මේ පැත්තට වාගේ පෞලියා එකතු කරගන්න වැඩ කරන තැන එකතු කරගන්න මම ලෑස්ති වෙලා ඉන්න. ඒ වගේම ඉතින් අපි ඊතරින් යාලුත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා සුප්‍රීම් රේඩියෝ අපේ වෙබ්සයිට් එක හරහා. සියලු දෙනාම ඉතින් ගොඩක් ආදරෙන් එකතු කරගෙන එහෙනම් තවත් ලස්සන සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගටම එහෙනම් අහගෙන ඉන්න 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මේ යසස් මැදගෙදර.

0: 89.1 Supreme Radio.
1: ඔය තරඟ කරන්න ඕනේ කාර්යාලයේ ඉන්න කෙනා එක්කවත් යාළුවා එක්කවත් නෙමෙයි. ඊයේ හිටපු ඔයා එක්ක විතරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: 89.1 Supreme Radio.
5: වාර්තා පිට වාර්තා කඹනි කෝටි යටේ NLB දනඩ තහනම නුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තහනම දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
7: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
8: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
9: ටෙම්පෝ ටවුන්
8: with ආශි.
10: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
11: The Welcome Show.
12: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ema udey 7ta
11: The Welcome Show.
7: Anugrahaya.
13: Meltdol. Hisaradaya una sem pratishyawa angapata vedanawa apahasu dina sadaha ikman sahalaya Meltdol paracetamol visheshayaki
14: 89.1

එකයි විනාඩි 24යි වෙලාව. සුප්‍රීම් රේඩිය අහන්න කට්ටියක් මතක් කරන්නත් මට ඉන්නවා. මට නයෝමි මැසේජ් එකක් එවලා තියෙනවා මේ වෙලාවේ අපි සුප්‍රීම් රේඩිය අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ කියලා. ඒ වගේම දිවුල පිටියෙන් සිනේක්ෂ මැසේජ් එකක් එවලා තියෙනවා. අපිට සින්දුවක් ඕනි කියලා තමයි කියලා තියෙන්නේ. අම්මා තාත්තා නංගි සිහාරා එකතු කරගන්න කියලා තියෙනවා. සුප්‍රීම් ඔයාලට අපි ගොඩක් ආදරේ කියලා තියෙනවා. බොහොම ස්තුතියි පවුල හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම රේනු මැසේජ් එකක් එවලා තියෙනවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. හැමෝම මෙහෙනම් එකතු කරගෙන මීළඟට අහන්න දෙන්න හදන්නේ කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ගීතයක්. අපි යන ගීතය හමු කොණ්ඩෙ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා? කොණ්ඩෙ බඳිනවාද? කොණ්ඩෙ කපනවාද? බලන්නකෝ ඉතින් නේද? අහමු ගීතය කරුණාරත්න දිවුල්ගනේ හරි.

0: ප්‍රේම් රේඩියෝ උසස් තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි බැලන්සර් ජාලය අසහගත ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවල ගනේ මුල්ල නාරම්බ සාගම්පල
1: බලන්නකෝරනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ආවට තැනක් නැහැනේ.
2: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ඇසුර තියන්නේ.
3: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන් ගුදසන අහනෝනේ.
0: The welcome show. ඇහෙන අහන කතාවතර රස කතා ඇහෙන පෙරතුන.
4: උත්සාහයේ පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වෙනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන. කතාවකටත් කියන නිපු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙමෙයි. සමහරවිට දැන් ලක්ෂ පාරකට පැනලා තියෙන. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනි වල නේද?
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. Check, check, check, check. Awesome. Awesome.

0: රාජ සභාවට සැපත් වෙනවා.
1: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනු.
2: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
1: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුපීම් රේඩියෝ නොදැම්මෝ.
1: ඈ හැබෑවට
4: සුපදමස් පහේම තමල් දෙකට
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින්ට.
6: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පතලා පේන්නත්ත හරියට දාගන්නකෝ.
8: Welcome show. කලබලෙ කම්මනි කමෙන් පටන් ගන්න උදෑසන හිමාවෙන ආසනේ පටන් ගන්න. සතිය දවස් පහේම උදේ හතට. Welcome show.
6: අනේ

ඉංජිනේරු ක්‍රමයට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බියෆ්‍රේම් හදන නිසායි මම මෙලව RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.

එකයි විනාඩි 55යි වෙලාව. දැන් පහුගිය අවුරුද්දට සාපේක්ෂව ඩෙංගු රෝගීන් 50%කින් පමණ ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා සෞඛ්‍යංශ කියනවා. බරපතල තත්ත්වයක්. එනිසා ඉතින් අද නිවාඩු දවසේ ඉතින් අපි පුළුවන් විදිහට නේද අපේ නිවස අවට, අපේ ගෙවත් අවට, අපේ තාපෙන් ඇතුළ විතරක් නෙවෙයි නේ, තාපෙන් එළිය සීමාවත්, වැටෙන් එහෙළියේ සීමාවත් අපිට සුද්ධ පවිත්‍ර කරගන්න වෙනවා. මොකද ඉතා බරපතල තත්ත්වයක්. කොහොම හරි පසුගිය වසරට සාපේක්ෂව තමයි මේ තත්ත්වය වාර්තා කරලා තියෙන්නේ. 50%ක 55%ක අතර ප්‍රමාණයක් ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන්, කියන්නේ පහුගිය ජූනි 5 වන දින දක්වා වූ කාලය තුළ 36,168ක් වාර්තා වෙලා තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ජූනි මාසයේ 5 වනදා දක්වා විතරයි මේ මාසයේ ආරම්භයේ සිට ජූනි මාසයේ දක්වා. ඉතින් තවත් වැඩි වෙලා තියෙන්නේ මේ වර්තමාන වෙනකොටනේ. ඒකින්ද ලොකු අවධානමක් තියෙන අපේ යවට වටපිටාව නේද? සින්දු ඇහෙනවා හවසට නේද? ගෙවල් වලින් මඟතොට ඉතින් ප්‍රිය සම්භාෂණ විතරක් ඇහෙනවා. ඉතින් මොන ඩෙංගු අවධානමකුත් තියෙනවා. හරි, මේක සුළුපට කාරණාවක් නෙවෙයි. සැලකිල්ලෙන් එහෙනම් වැඩ ටික කරගන්න වෙනවා. සැලකිල්ලෙන් ඉන්න ගමන් එහෙනම් සුප්‍රීම් රේඩියෝ තහගෙන ඉන්න, වැඩ කරන ගමන් උනත් අහන්න පුළුවන් නේ. අහලා තින් ඉන්න අපි දෙකේ ඉඳන් TikTok live එකකුත් එනවා. ඒ වගේම හින්දි සින්දු අහන්න පුළුවන් ඉතින් ඔයාට පෑ දෙකක් දෙකේ ඉඳන් හතර වෙනකම්.

දෙකයි විනාඩි හතයි වෙලාව. ඉතින් ඔන්න සුප්‍රීම් රේඩියෝ හනින් ඔයාට පැය දෙකක් පුරා හින්දි සින්දු එක දිගට අහන්න අවස්ථාව ලබා දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. හින්දි ගීත අහන්න ඉතින් අපි ලස්සනට කැමතිනේ තින්නේ හැමෝම. ඉතින් කවුද අකමැති තින්නේ? හිතේ තියෙන චිත්‍රපට ඉතින් තියෙනවා තාමත් ඒ කාලේ තින්නේ. හින්දි ගීත අතර ඉතින් විශේෂයෙන්ම අපිට ගොඩක් ගීතවල වටිනාකම එන්නේ ඉතින් ඒ චිත්‍රපටිත් එක්ක. තාමත් ඒ ආදර කතා, ඒ අහිමිවීම, හිමිවීම, විරහව අපේ ජීවිතවල ඉතින් තියෙනවා. ඉතින් හින්දි ආභාෂයේ, භාරතයේ ආභාෂය ඉතින් ලංකාවේ චිත්‍රපට ශ්‍රේෂ්ඨයටත් එකසේ දායකත්වයක් ලබා දුන්නානේ තින්නේ. එදා ඉඳන්ම තිබුණු ඉතින් යම් ආකාරයක ඉන්දියානු අනුකරණවාදීත්වයක් අපේ තිබුණේ. ඒක වැරද්දක් නෑ ඉතින් නේද? කොහොම හරි හින්දිත් එක්ක අපිට තියෙන හින්දි ගීතත් එක්ක ඉතින් අපිට තියෙන ලංගම භාෂාව, ලංගම රට අසල්වාසියෝ ඉතින් නේද? පාලි, සංස්කෘත, හින්දි නේද? සිංහල මොකද්ද ඉතින්? වෙනසක් නෑ සමහර තැන්වලදී නේද? එහෙනම් කටි හැමෝම ආදරෙන් එකතු කරගෙන අපි ලෑස්ති වෙන්නේ තවත් හින්දි සින්දුවක් අහන්න. ඉතින් මේ පෑය දෙකත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මම TikTok live එකනු සම්බන්ධ වෙනවා මේ පැත්තෙන්. එනිසා ඉතින් සුප්‍රීම් රේඩියෝ TikTok page එකට එන්න. ඉතින් මාව බලන්නත් පුළුවන් කටියට, කතා බහ කරන්නත් ඉතින් අපිට දේවල් තියෙනවනේ ඉතින් නේද? එහෙනම් හැමෝම ආදරෙන් එකතු කරගෙන ඔබ කැමති තවත් ඔබ ආදරය කරන ලස්සනම ලස්සන හින්දි ගීතයක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. වචන නොතේරුණත් සංගීතය තේරෙනවා මිනිස්සුන්ට නේද? ඒකනේ ඉතින් සංගීතයේ විශ්ව භාෂාවක් කියන්නේ. අපි හමු සිද්දුවා.

0: සුප්‍රීම් රේඩියෝ.
1: ඔය තරග කරන්න ඕනේ කාර්යාලයේ ඉන්න කෙනා එක්කවත් යාළුවා එක්කවත් නෙමෙයි, ඊයේ හිටපු ඔයා එක්ක විතරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුපර් දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: පැඩි පැඩි
2: වෙලා, අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යටේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
4: 89.1
5: 89.3 Supreme Radio. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය, කසාගල ක්‍රීම් සුප, ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සහ ගම්පොළ.
6: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න, බස් එක යන්න හදන්නේ.
7: මල්ලි, කොරෝනා එකට ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
8: පිටරට උදවිය මම හිතේ. අනේ මලයෝ, අපිට කහටගස් දිගිලියට දෙන්නකෝ.
7: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න, හරිද?
6: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
9: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ.
8: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
10: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
11: The welcome show.
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasarwen patana gannatu patan ganna satiya dawas pahema ude hatata
11: the welcome show
10: anugrahaya
12: wartha tika wartha tabani koti ate NLB danade dahane lutrayen rupiyal koti 13.98 ikma u dawanta supiritaya galaba dimin rathe sangvardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha danani dahane biladigena obat kotipatiye kuwanna
13: navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
14: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.

වෙලාව දෙකයි විනාඩි 21යි මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ හන්නින්න ඔයා වගේම ඉතින් TikTok live එකත් හරහා ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙලා කට්ටිය අක්ක නැද්ද කියලා තමයි ඉතින් ගොඩ දෙනෙක් අහන්නේ අල්ලිස් නොත මත මම පමණයි අද ඉන්නේ ඉතින් අද සතියන්තේනේ TikTok live එකේ සම්බන්ධලා ඉන්නවා නපාෂා ඉන්නවා ඒ වගේම දේශාන් ඉන්නවා ඊට පස්සේ එකතු කරගන්න ඉන්නවා විෂූ මේ වෙලාවේ හස්බන්වත්

එකතු කරගන්නවා තවත් ලස්සන හින්දි සින්දුවක් ලෑස්ති කරලා තියෙන මේ වෙලාවේ TikTok live එක බලාගෙන ඉන්න අහගෙන ඉන්න සියලු දෙනාමත් අපේ විශේෂම විදේශයේ ඉන්න යාළුවෝ ගොඩ දෙනෙක් ඉන්නවා මේ වෙලාවේ කටියවත් එකතු කරගන්නවා නපාෂව ගැනත් මම කිව්වනේ නේද ඉතින් ඒ වගේම සඳු සමරසේකරනේ සඳු සමරසේකරත් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා ගොඩක් ආදරෙන් ඉතින් පවුලේ හැමෝම සියලු දෙනාමත් එකතු කරගෙන තවත් ලස්සන හින්දි සින්දුවක් අහන තමයි ලෑස්ති වෙන්නේ message එකක් එවන්න මේ පැතර 0718 89 3 89 3ට

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දෙකයි විනාඩි 32යි දැන් වෙලාව. අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: ටෙම්පෝ ටවුන්
3: විත් ආශි.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන්

0: සිතුවිලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන
1: උත්සාහයේ පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වෙනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන කතාවකටත් කියන්නේ නිබු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙමෙයි, සමහරවිට දැන් ලක්ෂ පාරක් විතර පැනලා තියෙනවා. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනි වලට නේද?
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. අසුනවයයි එක අසුනවයයි තුන Supreme Radio.

0: වෙලපසරු දෙකයි විනාඩි 43යි.
1: පෙරදිකාර සඳුදා.
2: කේන්ති යන හේතු මොනවද? මෙන්න මේවා හරි.
1: සිනබර අගහරුවාදා.
3: ආසාවකින් තමයි සමහරක් වෙලට පින්දුනි ගෙස්ට්‍රයිට්.
1: හැඩකාර බදාදා.
2: ඔය කොච්චර තේරෙන්නේ හිටියත් දෙන්නෙකුට ඔය පුරා ගන්න නෑ.
1: රසපිරි බ්‍රහස්පතින්දා.
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට.
7: කාලය මන තලාවෙන් වසෙගියත් සමහර

එකයි විනාඩි 52 දැන් වෙලාව. අපිට තවත් අලුත් පැයකට යන්න තෝරනි, තවත් සින්දු කිහිපයක් අහන්න. මේ වෙලාවෙදී සුප්‍රීම් රේඩියෝ හන්දින හැමෝම එකතු කරගනවා. මට WhatsApp message එකක් ඉවලා තියෙනවා, ඉන්නේ කටිවත් ඉක්මනින් මතක් කරගෙන යන්න. මාලක message කරලා තියෙනවා, රාගමිඳලා අපිටත් ලස්සන සින්දුවක් ඕනේ අයියේ කියලා තියෙනවා. හින්දි බෙල්ට් එක අහනවා මම හැමදාම. මම හින්දි සින්දුවට ගොඩක් ආදරේ කියලා තමයි කියලා තියෙන්නේ. බොහොම ස්තුතියි පවුල් හැමෝම එකතු කරගන්න. ඒ වගේම තවත් කවුද ඉන්නේ මේ වෙලාව එකතු කරගන්න? තරුෂ මං හිතන්නේ. තරුෂත් මැසේජ් එකක් කියවලා දෙනවා, කොහෙන්ද කියලා නෑ, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ඒ වගේම ජගත් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා, ලස්සන සින්දුවක් දෙන්න. අපිත් පවුල හැමෝමත් එක මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. බොහොම ස්තුතියි ඒ කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. TikTok live එකේ ඉන්න කට්ටියත් මං ඉදින් මතක් කළා. නැළුතින් මතක් කරන්න කවුරු ඉන්නවද මට? ඉන්නවා නත උස්සන් ඉක්මනින්ම මම මතක් කරන්න කවුද ඉන්නේ කියලා. ශාස්ත්‍ර මතක් කළා, අපි ශාස්ත්‍ර හිටියේ නැති වුණත්. ඒ වගේම චේතනා කල්හාරි ඉන්නවා. ඊට පස්සේ තවත් කවුද ඉන්නේ එකතු කරගන්න? මේනක සඳරුවන් මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා TikTok live එකත් එක්ක එකතු වෙලා. ඉතුරු කට්ටිය නම් මං හිතන්නේ මම මතක් කළා. දේශාංගන මතක් කළා නේද? මම ශාස්ත්‍රකනත් මතක් කළා. සසි ඉන්නවා. ඉතින් ඔන්න කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕන නේද? ලස්සන සින්දුවක් අහමු තවත්. අපි මේ සින්දුවත් එක්කම අපි තවත් සින්දුවක් අහලා අලුත් පැයකට යන්න තෝනේ. මේ සින්දු දෙකෙන් පස්සේ දිගටම අහගෙන ඉන්නේ නේද? Supreme Radio මේ විදිහට දිගටම

89.1 89.3 Supreme Radio.

ලවති මතක්රන්න තුනයි විනාඩි හතයි අපි අලුත් පෑකට ඇවිල්ල තියෙන්නේ මේ පැත්තතිවාට හින්දි සිදුව එක දිගට හන්න පුළුවන් අසුනවෑ දශමයෙන් අසුනවෑ දශම තුනෙන් දිගට මහගරින් සුප්‍රීම් රඩියෝ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: වෙලාව 5:03 විනාඩි 12යි.
2: ඔය තරඟ කරන්න ඕනේ කාර්යාලයේ ඉන්න කෙනා එක්කවත් යාළුවා එක්කවත් නෙමෙයි. ඊයේ හිටපු ඔයා එක්ක විතරයි. සිහි නැතිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
3: සුබ දවසක්.
2: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: දැඩි දැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබ යකේ.
3: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

Supreme Radio. හලෝ, පසර තුනයි විනාඩි 23යි. සුප්‍රීම් රේඩියෝ සමග ඔබ එකතු වෙලා ඉන්නේ. අපි ඉතින් සවස 4 වෙනකන් හින්දි සින්දු තමයි එක දිගට අහන්නේ. වාදනය කරන ඔබ කැමති චිත්‍රපටිවල වාදනය කරපු ප්‍රියතම නළුවාගේ නිලියගේ ඒ ආදරණීය ආදර කතාවේ ඒ අපූර්ව ගීත ටික තමයි අපි අහගෙන ඉන්නේ. ඒකට මතක් කරන විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි සුප්‍රීම් රේඩියෝ හැමදාම ඉතින් අපි පුංචි පොඩ්ඩන් වෙනුවෙන් අලුත් අත්දැකීම් වෙනස් අත්දැකීම් ලබා දුන්නා. ඉතින් මේ පොසොන් පොහේ නිමිති කරගෙන පොසොන් පොහේ වෙනුවෙන් අපේ පුංචි පොඩ්ඩ අනිවාර්යෙන්ම චිත්‍ර අඳිනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට දැනෙන දේ, ඔවුන් මේ පොසොන් උත්සවය, මේ පොසොන් සමය කොහොමද දකින්නේ කියන එක සම්බන්ධයෙන් ඔවුන්ට හිතන දේ ඔවුන් සිතුවම් කරනවා. ඉතින් ඔබේ පුංචි පොඩ්ඩත් ඒ විදිහට චිත්‍ර අඳින්න සමතෙක් නම්, ඔහුට චිත්‍ර අඳින්න පුළුවන්කමක් තියෙනවා නම්, ඔහු අඳින්න කැමති නම්, ඔන්න ඉතින් ඔබට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. පුංචි අපි පොසොන් සමරන්නේ මෙහෙමයි කියන මාතෘකාව යටතේ ඔබේ පුංචි පොඩ්ඩ අඳින චිත්‍රය සුප්‍රීම් රේඩියෝ අපිට යොමු කරන්න ඔයාට අවස්ථාවක් තියෙනවා. වයස අවුරුදු 12ට අඩු අපේ පුංචි පොඩ්ඩන්න තමයි මේ අවස්ථාව තියෙන්නේ. ඔබ අඳින චිත්‍රය A4 සයිස් හාප් ෂීට් එකක, එහෙම නැත්නම් ඒ සයිස් ප්‍රමාණයේ කොලයක තමයි අඳින්න ඕනේ. ඒකට විවිධ වර්ණ භාවිතා කරන්න පුළුවන්, පැස්ටල් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පෙන්සිල් වෙන්න පුළුවන්, කුමන හෝ ආකාරයක චිත්‍රයක් ඉතින් යොමු කරන්න තමයි අපිට තියෙන්නේ. මෙන්න දුරකථන අංකය 0718893893ට WhatsApp message එකක් එවන්න. නම ගමත් එක්ක ඔබේ පුංචි පොඩ්ඩගේ විස්තර එවන්න. ඉතින් සුප්‍රීම් රේඩියෝ අපි විශේෂ අවස්ථාවක් ඔබේ දරුවට ලබා දෙන්න සූදානම් ඉන්නවා, තෝරා ගන්න පුංචි පොඩ්ඩෝ කීප දෙනෙකුට. ඉතින් මේ අවස්ථාවත් මග අරගන්න එපා. ආදරණීය දෙමාපියන්ට මේ මතක් කිරීම ඉතින් කරන්න. මේ මතක් කිරීමත් එක්ක මට WhatsApp message එකක් ඇවිල්ලා තියෙනවා එකතු කරගන්න කියලා. මදාරා තමයි මැසේජ් එකේවලා තියෙන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්නයි මේ වෙලාවේ අවහගෙන ඉන්නවා කියලා තියෙනවා. ගම්පහින් තමයි මැසේජ් එකේවලා තියෙන්නේ. ඒ වගේම පවුලේ ඉන්නවා සීයා, ඒ වගේම ආච්චි, අම්මා වගේම ලොකු අයවත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. තුසිත මැසේජ් එකක් එවලා තිනවා. අයියේ සින්දුවක් දෙන්න. ඉතින් අපිත් ඔය වහගෙන වැඩ කරන ගමන් ඉන්නවා කියලා තියෙනවා. කට්ටි හැමෝමත් එකතු කරගන්න කියලා තමයි තුසිත කියලා තියෙන්නේ. ඒ කට්ටියවත් ඉතින් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. TikTok live එක පැත්තෙත් ඉන්නවා ඉමාෂා, මේ වෙලාවෙත් එකතුලා ඉන්නලුතෙන්. ඒ වගේම සසියා ඉන්නවා. තුරුකටේ ඉඳි මතක් කරලා අහිංසකාවි ඉන්නවා. ඊට පස්සේ තවත් කවුද ඉන්න මට එකතු කරගන්න. අංජුනි ගැනත් මම කිව්වා. ඉතින් මේ වෙලාවේ TikTok live එකත් බලාගෙන ඉන්න හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. තවත් ලස්සන සින්දුවක් රැස්ති කරලා තියෙන්නේ. කටි හැමෝමත් එක්ක එහෙනම් අපි මේ ලස්සන සින්දුවත් අහමු. පරිස්සමෙන් ඉතින් වැඩ ටික කරගන්න ගමන් මේ ලස්සන හින්දි සින්දුවත් අහමු අපි.

0: Endless Weekend with Supreme Radio.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෝචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාදම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
2: මහරජ උත්තමයා මහන්සේ රාජ සභාවට සැපත් වෙනවක
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
6: සකදවස් පහේම දවල් දෙකට
7: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට තැනක් නෑනේ.
8: ඇයියනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැටසිරු කියන්නේ.
9: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
10: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
9: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන් ගිවිදසන අහන්න ඕනේ.

0: Weekend with Supreme Radio.
1: වෙලාව පසර 3යි විනාඩි 38යි දැන්.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේලේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරිම සල්ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුගිරිය කඩවිල ගනේ මුල්ල නාරම්ම සාදම්පුල පෙරලිකාර සඳුදා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදන පෙර
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
1: උත්සාහයේදී පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වෙනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන. කතාවකටත් කියන්නේ නෙපු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙවෙයි. සමහරවිට දැන් ලක්ෂ පාරක් විතර පැනලා තියෙන. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනිවලට නේද?
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
5: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
0: 89.1 89.3 Supreme Radio.

0: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Ashi.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: වෙල්කම් ෂෝ. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasare patala ganna පටන් ගන්න. සතියේ දවස් 5ම උදේ 8ට. වෙල්කම් ෂෝ.
1: අනුග්‍රහය.
5: වාර්තාතික වාර්තා කම්මැලි කෝටි 8 NLB දනට තහනම් නුතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්මවු දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තහන නිධානයේ බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: මෙල්ටෝල් හිසරතය උන සම්පති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහලය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: 89.1

0: Last Weekend with Supreme Radio.
1: වෙලාව සවස 3:51 දැන් මටත් ඉතින් අදට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ එහෙනම්. ආදරණීය එකතු කරගන්න කට්ටියක් ඉන්නවා මේ වෙලාවේ TikTok live එකත් එක්ක සම්බන්ධලා ඉන්නවා. ඉමාෂා ඉන්නවා, ඒ වගේම අහිංසකාවේ ශාෂ් දේශාන්, ඊට පස්සේ නිසංසලා කුමාරි මාව වහගෙන ඉන්නවා. ඒ වගේම නිෂාත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. කුවේට් වලින් දැන් මාව වහගෙන ඉන්නවා කියලා තමයි නිෂා කියන්නේ. නිෂා ඇතුළු කට්ටිය වැතින් විදේශගතව ඉන්න අපේ යාළුවෝ සියලු දෙනාම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. තවත් කවුද ඉතින් මට එකතු කරගන්න ඉන්නේ? බැරුණා ඉන්නවනේ, ඉක්මනට පල්ලෙහා මැසේජ් එකක් තියන්න. හරි, ඉක්මනටම එකතු කරගන්න. වෙරෝනිකා ඉන්නවා, වෙරෝනිකාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. ඒ වගේම මට මැසේජ් එකක් ඉවලා තියෙනවා. දුශාන්ත අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම ප්‍රශාන් මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. සඳුන්න, ඊට පස්සේ චූටි මල්ලි, ඒ වගේම ලොකු අයියා කියන කට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම සකුරාමට මැසේජ් එකක් කියවලා තියෙනවා. සකුරා ජපානේ ඉඳලා දන්නේ. කටි ආදරෙන් එනන් එකතු කරගෙන අදරිතින් මම සමුගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. පරිස්සම ඉදින් වැඩ ටික කරගන්න ගමන් හැමෝම ඉතින් තමන්ගේ වැඩ කටයුතු කරගන්න සහ ඉතින් නේද ජීවිතේ ඉතින් විවිධ දේවල් එක්ක නිදා පිස්සරහට යන්නේ. ප්‍රශ්න ඔළුවේ තියාගෙන ඉතින් පාරවල් වල යන්න ඕනේ නැහැ. වාහන වලට ඉතින් ඒ දේවල් අපි අරගෙන යන්න ඕනේ නැහැ නේද? ඒ නිසා මහම ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. ඩෙංගු දුර වැඩි වෙලා තියෙන ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒරංග ඉතින් හෙට උදේ ද වෙල්කම් ෂෝ තුලින් හමු වෙන කංග අදට ගිහින් ඉන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගටම ඉතින් 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියලා තමයි ඔබට මතක් කරන්නේ. මං හිතන්නේ මම නම් ඔක්කොම කිව්වා. අපේ TikTok live එකේ ඉන්න යාළුවෝ නම් නොකියපු කෙනෙක් ඉන්නවනේ. ඉක්මනින්ම මට මැසේජ් එකක් එවන්න. හරි, මොකද අය මට එකතු කරගන්න වෙන්නේ අද වැඩසටහන නිමා කළාට පසු. එහෙනම් හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්න ගමන් ගිහිල්ලා ඉන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. පරිස්සම ඉතින් වැඩ ටික කරගන්න ඕනි. ජීවිතය කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ඉතින් ප්‍රාර්ථනා කරනවා. තවත් කෙනෙක් ඉන්නවා, කවුද කියලා නම් මම දන්නේ නැහැ. නම හරියට පේන්නේ නැහැනේ මට. ඉතින් ඒ නිසා කියන්න විදිහක් නැහැ මට. හරි, ඉතින් ඔයාලට මතක් කරන්න තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි ඉතින් මේ පොසොන් පොහේ වෙනුවෙන් අපි විශේෂයෙන්ම පුංචි පොඩ්ඩන්න තවත් අවස්ථාවක් ලබා දෙන්න සූදානම් වෙනවා. ඒ තමයි පුංචි අපේ පොසොන් සමරන්නේ මෙහෙමයි කියන මාතෘකාවෙන් වයස අවුරුදු 12ට අඩු ඔබේ පුංචි පොඩ්ඩා අඳින ලස්සනම චිත්‍රය අපිට එවන්න. හරි, පුංචි පොඩ්ඩෝ අඳින හැම චිත්‍රයක්ම ලස්සනයි නේ ඉතින් නේද? ඒ චිත්‍රය අපිට එවන්න. A4 සයිස් එකේ තමයි ප්‍රමාණය ගන්න ඕනේ ඔයා. ඉතින් ඒ සයිස් එකේ විවිධ වර්ණ රටා භාවිතා කළාට කමක් නැහැ. පැස්ටල් වෙන්න පුළුවන්, ඒ වගේම පැන්සලෙන් වෙන්න පුළුවන්. විවිධ විදිහේ ඔබේ පොඩිත්තා අතින් නිර්මාණය කරන සිතුවම අපිට එවන්න 0718839893ට WhatsApp message එකක් තමයි එවන්න ඕනි. නම, ගම සඳහන් කරලා, දුරකථන අංකය සඳහන් කරලා අපිට එවන්න. ඉතින් අපි වටින අවස්ථාවක් ලබා දෙන්න සූදානම් ඔබේ පුංචි පොඩ්ඩන්ට. අපේ විශේෂයෙන් උදෑසන ළමා වැඩසටහන හා සම්බන්ධ වෙන්නත් අපි අවස්ථාවක් ලබා දෙන්න සූදානමින් තමයි ඉන්නේ. ඒකටත් මතක තියාගන්න අපේ ආදරණීය දෙමාපියන්. ඉතින් මේ පොසොන් සමයේ පුංචි පොඩ්ඩන්ට දැනෙන විදිහ අපිට සිතුවම් කරලා එවන්න කියලා තමයි අපි මතක් කරන්නේ. ඉතින් ඒකත් එක්කම ඔන්න මට තවත් මැසේජ් කීපයක් ඇවිල්ලා තියෙනවා. සමරසිංහවත් මතක් කරනවා මේ වෙලාවේ පවුල හැමෝමත් එක්ක ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම මට කවුද මේ මැසේජ් එකවලා තියෙන්නේ? ඩිල්ෂාන් සේනාරත්න මං හිතන්නේ. මැසේජ් එකක් ඉවලා තියෙනවා. අයියේ, අපි කෑගල්ලේ ඉඳලා ඔයාව අහගෙන ඉන්නවා මේ වෙලාවේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. කෑගල්ලේ යන ගමන් ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. යනගෙ ඉතින් නුවර පැත්තට යන ගමන් වෙන්නේ නැති නේද අනිවාර්යෙන්. හරි, ඒ කට්ටිය ගොඩක් ආදරෙන් එහෙනම් එකතු කරගෙන මට සමුගෙන යන්න අවසර දෙන්න අදට. පරිස්සමෙන් වැඩ ටික කරගන්න එහෙනම් ටිකටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න. ජය වේවා, සුබ සන්ධ්‍යාවක්. මං චාමර.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112-862-812
2: වාර්තාකට වාර්තා කබිනි කෝටි යටේ එන්නෙල් බී තනට තහන ඔබතුරයි ගුප්ලල් කෝටි 13-9-8 ඉක්මව දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත්තන සම්පත තහන දහනය බිල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: කාලේ වලි තලාවෙන් වැසේ ගියත් සමහර මතකයන්

0: සොඳු අතීතේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන ට්‍රෙන් නයිට්
1: සති නිතිගමන රාත්‍රී 7ට
2: අනුග්‍රහය.

0: ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි කරුණාකර ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැලට්.
2: පිටරට උදවියමයි හිතේ. අනේ මල්ලේ අපිට කහට ගස් දිගිලියට දෙන්නකො.
1: අයියෝ මේ සිංහින දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
0: හරි හරි. ආහාරෙන් මෙහින් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: මොන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් with 89.1 89.3 සුප්‍රීම්.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසා ගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සාගම්පල
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුනේ ඇසෙන්න කොටුව තම සොයා උදේම යමු සංචාරයක්
3: Travel with Supreme
4: සතේ දවස් පහේම
5: The Welcome Show අහන්න
6: The Welcome Show
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන
8: උත්සාහයේ පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වැනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන. කතාවකටත් කියන්නේ නිබු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙවෙයි. සමහරවිට දැන් ලක්ෂ පාරක් විතර පැනලා තියෙන. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනි වල නේද?
7: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
6: The Welcome Show
9: Supreme Radio Make a Superior

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේවා එක.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නැගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නත්ත හරියට දාගන්නකෝ.
5: වෙල්කම් ෂෝ. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන හිනා වෙලා ආසාවෙන් පටල ගන්න තු පටන් ගන්න සතිය දවස් පහේම උදේ හතට.
6: වෙල්කම් ෂෝ.
4: අනුග්‍රහය.

0: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක, ලංකාවේ එක, අප්‍රිකා එක.
2: Endless weekend with Supreme.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපේවිලන් සෙල්ජාලය කසා කළ ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සාගම්පුල
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි. පෙරලිකාර සඳුදා
2: මුලින්ම කරන්න ඕනේ සෞඛ්‍යක හෝදල පෙරලා
3: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට ලොව සුන්දරතම පාරාදීසේ
3: මන බැඳුණු ඇසෙන් නොගැටුණු තන් සොයා උදේම යම සංචාරයක්
0: Travel with Supreme
3: සතේ දවස් පහේම
4: The Welcome Show අහන්න
1: 89.1 89.3 Supreme Radio.

0: ඉංජිනේරුව විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේ එක. උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවිනේ අඩු මුලට ගත හැකි නවතම සුපිරි විලෙන් සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0512.
2: The Welcome Show.
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
3: උත්සාහයේදී පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වෙනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනේ. එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන. කතාවකටත් කියන්නේ නිබු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙවෙයි. සමහරවිට දැන් ලක්ෂ පාරක් විතර පැනලා තියෙන. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනි වලට නේද?
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
2: The Welcome Show. 89.1 89.3 Supreme Radio.
4: Supreme Radio. මේක සුපිරියක්.

0: Radio. Superman Radio. Hace el pide cuando me pade contra la calle. Supreme Radio. Make Super Radio.
1: සුබසන් දවක් වෙලාව හවස 6යි මේ සුප්‍රීම් රේඩියෝ
2: ජීවිතයේ සිහින සැපකරන වාසනාවේ වෙලාව

0: සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානයේ ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ AG ජයරත්න බණ්ඩා මහතා.
1: මගේ නම AG ජයරත්න බණ්ඩා. මම ගම ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේට ආවිලා තින් ටග්ගාලා මම ටිකට් හතරක් කරාවියම. මම ටිකට් එක දෙමින් බලද්දී දවස් 3කට පස්සම මම ටිකට් එක බැලුවේ. ගමේ ටිකට් කවුන්ටරේකින් පොඩ්ඩක් බලනකොට මට ලස්සන SM උන්දලා ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි තුන්දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මේ මුදල වේදන් කරන බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගේ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3 Supreme Radio.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාතික වාර්තා තමයි කෝටි 8 NLB තනට තහන නිරතුරුවේ රුපියල් කෝටි 13 98 ඉක්මවන දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්කම සම්පත තහන නිධානයේ බිඳින ඔබත් කෝටිපතියෙකු වන්.
2: අවසාන ප්‍රශ්නය ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෑගේ යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නෑනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න. ටෙම්පෝ ටවුන් with ආශි.
5: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට තැනක් නෑනේ.
6: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැස්සල තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ. 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012 මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහලය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: කාලේ වළි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන්

0: සිතුවිලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන
1: උත්සාහයේ පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වෙනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන කතාවකටත් කියන්නේ නෙපු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙමෙයි, සමහරවිට දැන් ලක්ෂ පාරක්ද පැනලා තියෙනවා. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනිවලට නේද?
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට welcome show 89.1 supreme radio supreme radio මේක සුපිරියක්.

0: නවීනතාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
1: මෙල්වා එක ලංකාවේ එක අපේම

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
2: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
3: සතිය දවස් පහේම දවල් දෙකට
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන් නැත්ත, හරියට දාගන්නකෝ.
7: Welcome show. කලබලෙන් කම්බලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasare patala gannu patala gannada satiya dawas pahema udin hatata. Welcome show.

0: දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පතත් අනනිධානය වෙන දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: මෙල්ටෝල් හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
1: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: රුහිත් සුප්‍රීම රේඩියෝ
1: අපමහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ

Supreme Radio.

0: ප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර දේවල් හිටියත් කොණ්ඩෙකට ඔයාව පුරා ගන්නෙ නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන්

0: ඔබ සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා ඉතින්ම යමු සංචාරයක්
0: Travel with Supreme
1: සතේ දවස් පහේම
2: The Welcome Show අහන්න
3: 89.1 89.3

0: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලි මහත්මිය.
1: මගේ නම ශාමලි, මං ආවේ කැකිරාවෙන් ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ ඒ ව්‍යාපාර කටයුතු කොහොමද දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමන් කරන තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්ත නිසා අපට ඇදෙන්නේ. ඉතින් මං හිතන තමන්ට පුළුවන් ගානට යන්නේ තැනකින් ලොතරැය මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැයිය. එතකොට තමන්ට හිතෙන්නේ නැති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැයි මණ්ඩල ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම ඉතින් ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැයි ගන්නොත් එයාගේ අනාගතේ ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදාරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණේ ලොතරැයි මණ්ඩලේ හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලේ ලැබිච්ච ජයග්‍රහණ පිළිබඳ ලොතරැයි මණ්ඩලේ කියලා දනාතට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න.

0: තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
1: The Welcome Show.
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
2: උත්සාහයේදී පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වෙනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන කතාවකටත් කියන්නේ නිබු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙමෙයි, සමහරවිට දැන් ලක්ෂ පාරක් විතර පැනලා තියෙනවා. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනිවලට නේද?
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
1: The Welcome Show.
0: Supreme Radio. Make a superior.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස්ස ගන්න හදන්නේ
2: මල්ලී කොරෝනාගල් ටිකට් ටිකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑවලට
3: විතරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගිනියට දෙන්නකෝ
2: අයියෝ මේ සිංහල දානවා නම් ශ්‍රුතක් අපිට ගැළපෙන දාන්න හරිද
1: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
0: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එක්කම රූටින් එක
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක මොකද අනේ ඔය මේස් එක පටලන් පේන් නැත්ත හරියට දාගන්නකෝ
0: වෙල්කම් ෂෝ කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patala ganna thu patan ganna sathiya dawas pahema udeyata welcome show anugraha

0: ඉංජිනේරුවෙකුවිට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක.
2: 89.1 89.3 දිවයින පුරා

0: දැන් වෙලාව රාත්‍රී 8යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තාතික වාර්තා කඳුළු කෝටි 8 NLV තනතහන නිරතුරුවේ රුපියල් කෝටි 13.98 ඉක්මවුණු දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තනතහනේ බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

ඇත පන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන ඉඳින්නේ බලා මා.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: අවසාන ප්‍රශ්නය. ආශාපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නෑනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: ටෙම්පෝ ටවුන්
3: with Ashi.
5: The welcome show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන බෑ තුන.
1: උත්සාහයේදී පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වෙනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන කතාවකටත් කියන්න නෙපු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙමෙයි, සමහරවිට දැන් ලක්ෂ පාරක් විතර පැනලා තියෙනවා. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනිවලට නේද?
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show.
0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට තනක් නෑනේ.
1: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැසෙන්න තියෙන්නේ.
2: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
2: මේ කොට

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසම.
2: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
3: සතිය දවස් පහේම දවල් දෙකට
4: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නැගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, දෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
5: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර දේවාලා හිටියත් කොණ්ඩෙකට ඔයල් පුරා ගන්න නැහැ
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් එක පටලලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: Welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patala ganna පටන් ගන්න. සතිය දවස් පහේම උදේ 7ට. Welcome show.
8: අනුග්‍රහය.
9: වාර්තාපිට වාර්තා කබිනි කෝටි 8 NLB දනට තහන නඩුතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහන ගහනේ බිඳීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
11: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
12: 89.1 89.3 Supreme Radio

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රකිල්ල ගස්කඩ BMW වණ්ඩා මහතා.
1: ගොවිසෙත ටිකට් ගන්න මට ඇවිල්ලා තියෙන්නේ. මම මුලක් පොඩි දවස්වල ඉඳන්ම ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් අම්මුණු පළවෙනි වතාව තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණය ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තරුණ පරම්පරාවන් ඉල්ලා සිටිනවා මම වගේ ටිකටම ටිකට් අරන්ගෙන ජයග්‍රහණය හිමි කරගන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී කොරෝනා ගොඩ ටිකට් ටිකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙටම් ගන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දුවම දානවා නම් ශ්‍රුතක් අපිට ගැළපෙන දාන්න හරිද?
2: හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
7: ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුණු ඇසෙන්නට තුන තන් සොයා උදේම යම සංචාරයක්
7: Travel with Supreme.
8: සතිය දවස් පහම
9: The Welcome Show අහන්න
10: 89.1 89.3

0: සුප්‍රීම් රේඩියෝ අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ඥායට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න. ටෙම්පෝ ටවුන් විත් ආශි.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: Welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasare padala gannatu padan ganna satiya dawas pahema udey hatata the welcome show
1: anugrahaya
4: meltdown hisuratiya una sempratishyava angapata vedanawa apahasudina sadaha ikman sahanaya meltdown parasitamol visheshayaki
2: onna supreme radio poddang udaesana ahana poddanta

0: විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නැගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
1: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට තැනක් නෑනේ.
1: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැසෙන්න කියන්නේ.
2: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
2: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
3: The Welcome Show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පෑතුන.
4: උත්සාහයේ පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වැනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන. කතාවකටත් කියන නිපු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙවෙයි. සමහරවිට දැන් ලක්ෂ පාරක්ද පැනලා තියෙන. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනි වල නේද?
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show
5: 89.1 89.3 Supreme Radio.

Asuna Veri Tunnel Supreme Radio.

89.1 89.3 Supreme Radio.

Fortuna Supreme Radio.

சொன்னவையாய் துணர சுப்ரீம் ரேடியோ.

அசுனவையாய் எக்க அசுனவையாய் துண சுப்ரீம் ரேடியோ.

சுனவையாய் இக்க அசுனவையாய் துண சுப்ரீம் ரேடியோ.

சுனவையாய் இக்க அசுனவையாய் துணர சுப்பிரம் ரேடியோ.

பார்வையாய் துணர சுப்ரீம் ரேடியோ.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලි ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථා රත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථා රත්නය මාතලේ අනුවිහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධානගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භවභෝග ආහාරපාන සුලභ වේවා. රජබිය සොර සතුරුබිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දිනුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට

අරහතෝ සම්මා සම්බුද්දස්ස සිරිදිති මති තේජෝ ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතෝ අරහතෝ සම්මා

නවලෝකෝත්තර ධම්මානුභාවේන අට්ඨංගික මග්ගානුභාවේන අට්ඨසමාපත්‍යානුභාවේන ජලවිඤ්ඤානුභාවේන මෙත්තා කරුණා

රෝග ශෝක උපන්දව දුක්ඛ දෝමනස්සුපායාසා විනස්සන්තු සබ්බ සංකප්පාතු ඉහං සම්මිජ්ජන්තු දීගායුකෝ හෝතු.

පතවන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ෂක දේවතා සදා තුන්නේ අනුරක්කන්තු සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම

සම්බේතේ රෝගා සම්බේතේ භයා සම්බේතේ අන්තරායා සබ්බේතේ උපන්දවා සබ්බේතේ දුන්නමිත්තා සබ්බේතේ අවමංගලා විනස්සන්තු ආයු වණ්ඩකෝ ධන වණ්ඩකෝ සිරි වණ්ඩකෝ යස වණ්ඩකෝ බල වණ්ඩකෝ වන්න වණ්ඩකෝ සුඛ වණ්ඩකෝ

0: දනං ලාභං සොත්ති භාග්යං සුඛං බලං සිරියායෝච වන්නෝච භෝග උද්ධීච අසවා සතවස්සාච ආයෝච ජීව සිද්ධි භවන්තුතේ.
1: සිතේ බිය සහ සැකය දුරු කර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑමවලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 Supreme Radio. Supreme Radio. Make a superior.